තිස්ස මෑ තාරචුවේ අන්තන් නැර්මල රස්ස මෑ රසනචවය ඒක ජුබාත නූප බණී පවන පයාලා සාජයා තීන පවන මෑ ඒකෝ ජෝගී කෝ කමන හැ රාජා ඒසේ ග්‍යාන පඩගටයා පර කෝතුම කෝක බී රංගරතා ආදුනී සත් පරම්පලානී මන රාමර සෑන් මත්තා සීරාර් බාණී පල්ත බේනි ජීකෝ කී පැහැර පැහැරයා කේක ගාමනයිකුන් කාර් සතගල් පරසාද රේ නර ගර්භ කුණ්ඩල් ජබ් ආශිත ඌරදන්තයන් ලැවලාගා මෙත්තක පැඩ පද මදනා හැන සීග ග්‍යන් සු නගා තේ දැන් ජම්ම